කුමට බසිල්ල ගෙඩුලත උදාශ්‍රමික තරවර්සදී මොන්සදේ මරතහ බෙන්දිකස දයාතයි හිජකි බඩය දේ බන්දරාසදී උපායනාගේ පිරතහ අංගන අධින් කාම් ක්‍රෝධ මැ ප්‍රවීන ඒ ඥාන්ගේ විහිංෂින් කතික තරතහ උහුද වංචාරි චේත චවනසබ දූදාරි පවන් කේ ආරි සුබුජංග ජානියත ත්‍රිණ කේ වශය දන් ලෝභ කේ තයයත ත ගෞවන් කේ යය අබ්‍රිග භය මානියත නබ කේ උඩයතය පංශිකි බඩය දේ බගලා බඩා බිග ධානි ඨානියත ජේත බඩේ ගැනි තනු ජානි වේ බඛානි නාහේ ඇසේ නා ප්‍රපංච මන කුහල ආනියත භූම් කේ බසයතය භූජරේ කේ ජය කහ නබ කේ උඩය සුචිරය ක බඛානිය ඵල කේ බචයතය බාන්දරි කේ ජය ආජත් ප්‍රියත උහුත කපශානියා ජල් කේ තරය ගුගංගරිස කහත ජග ආකේ වශය දුච කෝර සම්මානියා සූරජ සිවයතයි කෝල්කි බඩයි දීත චంద్రමාස වෛ සිවයා කෝ කවි ක පහචානියා නාරායණ කශමචිතින්දුවා කහත සව කෝල් නව කෝල් ජේතාල් ම රහත හැ ගෝපිනාත් ගුජර ගුපාල් සබැධෙන්චාරී ජිකි කේස නාම් ක මහන්ත ලහියත මාදව බවරෝ ටිරු කනහියා නාම් කංස කෝ බධයා යම දූත කහියත හැ මූඩ රූඩ පීටත නා ගූඩතා ගොපේද පාව පූජතනතා හැ ජාකේ රාඛේ රහියත හැ විසුපාල් ජගත කාල දීන්දයාල් බරිසාල් තදා ප්‍රතපාල් ජම් ජාල්තේ රහත හැ යෝගි ජටාධාරී සති සාජ බඩේ බ්‍රහ්මචාරී ධ්‍යාන කාජ භූ ප්‍යාසේ

රෝග නසෝ නපෝ කුයන් ජය ඛේදන පේදන ශේද ශයන් ජය ජාතන පාතන මාත්‍පිතං ජී රචයන් ක්ෂත්‍රි ක්ෂත්‍ර චිතං ජය රාගන රේගන රෝග පණං ජය දවැගන දාගන දුක් ගණං ජය අණ්ඩතේ බ්‍රහ්මණ්ඩ රජෝ ජස්චාර කරී නව ඛණ්ඩ සචියෝ රජතාවස්තේ ජ අතේජ කියෝ අනුභව පද ආ ප්‍රචාණ්ඩ ලියෝ ශ්‍රී සෙන්දර බෙන්දන ගෙන්ද නගංග ශ්‍රී ජච්ච ගන්ධර පණේන්දු භුජං රච දේව අදේව අභේව නරං නරපාල නරපාල කරාල් ත්‍රිගං කෛ කීට පතංග භුජං නරංග රච අණ්ඩජ සේතත් උත් භුජංග කෛ දේව අදේව සරාද පිතං අන්ඛණ්ඩ ප්‍රතාප ප්‍රචාණ්ඩ ගතංග ප්‍රවජාත්න පාත්න ජෝජ්‍යුතං ජේතාත්න මාත්න ප්‍රහත සුතං ජය රෝගනා සෝගනා පුවං ජය ජම්පහෙකින්නර් ජච්චුවං.